විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැප වූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛර නොකළ ප්‍රේමවන්තයින්. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියු කවිවැල් මුමුණන නින්ද නේන රයිට. හරිටම රෑ 7:30ට ඉසිර හත බැදී රෑ.

ඉසර ගී මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ළඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකම් මැදී

ගෙතර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවී ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවී ඉසිර අහන්න

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණා.

වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ, තව වෙලාවකට මට හිතා ගන්නවත් බැරි දුර ඈතක. ඇත්තටම ඔයත් මේ ආස වගේ.

ඉසර ගී මල් වරුසා ආදරය කරන හිතේන්න ලගින්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන්.

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩ ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණු ආදරණීය කීත පෙළක්.

ඉසිර ගී මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ළඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන්.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම එහෙන්න ආදරේ කියන්න. ළඟින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගී මිහිරයි.

මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ළඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකම්

වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ, තව වෙලාවකට මට හිතා ගන්නවත් බැරි දුර ඈතක. ඇත්තටම ඔයත් මේ අහස වගේ.

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩ. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණු ආදරණීය ගීත පෙළක්.

වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ, තව වෙලාවකට මට හිතාගන්නවත් බැරි දුර ඈතක. ඇත්තටම ඔයත් මේ අහස වගේ.

වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ. තව වෙලාවකට මට හිතා ගන්නවත් බැරි දුර ඈතක. ඇත්තටම ඔයත් මේ අහස වගේ.

වෙලාවකට ඔයා ආදරෙන් මගේ ළඟ, තව වෙලාවකට මට හිතා ගන්නවත් බැරි දුර ඈතක. ඇත්තටම ඔයත් මේ අහස වගේ.